0: Next, the Sri Lankan program.
1: FM Taranga, 98.1 ඔස්සේ විකාශනය වන 4EB ප්‍රජාගුවන් විදුලි සේවයේ ඉරිදා සිංහල වැඩසටහන මෙතැන් සිට.

0: මේ ඉරිදා අරුණැල්ලයි. අද අපි එක්ව සිටින්නේ ඉරිදා අරුණැල්ලෙන් විශේෂිත වැඩසටහනක් සමගයි. දේශයේ යශෝරාවය අපෙන් සදාටම සමුගෙන අවසන්. 1943 අගෝස්තු 23 වෙනිදා විකසිත වූ ඒ පුෂ්පය 2026 අගෝස්තු 22 වෙනිදා මලානික විය. ඉතින් අද අරුණැල්ලේ වෙනදා තිබුණු ජවය, වෙනදා තිබුණු උද්‍යෝගය අප කාතුලත් නැහැ. මොකද අපි සියලු දෙනාම යම් ශෝකීය දුක්කෙන් වෙලලී සිටින අවස්ථාවක්, මුළු ජාතියම මේ අහිම වීම ගැන හඬා වැටෙන අවස්ථාවක්. ඉතින් අද දවසේ අරුණැල්ල අපි තීරණය කළා ඒ අසහාය ගීත කෝකිලාවියගේ නමින් වෙන් කරන්නට. මේ නන්දා මාලනිය වෙනුවෙන් කෙරෙන උපහාරමය අරුණැල්ලයි. ඉතින් මේ වැඩසටහනට අද මාත් එක්ක එකතු වෙනවා මගේ කතා සහායිකාව සන්ධ්‍යා.
1: ඔව්, බුද්ධික කිව්වා වගේ අද අපි ඇයගේ ජන්මදිනය සිහිපත් කරනවා වගේම ඇයගේ විපතත් අද අපි සිහිපත් කරනවා. ඉතින් ඒ සංවේගය මං හිතනවා මේ මැදිරියට ආව අපි හැමෝටම දැනුණා කියන එක. ඒ සංවේගය ඇයගේ සමීපතයන්ටම ඒ ආකාරයෙන්ම දැනෙන්නට ඇති කියන එක අපි අද තේරුම් යනවා. ඉතින් මේ තා ලොකු සේවයක් කරපු නන්දා මාලිනිය, ආචාර්ය නන්දා මාලිනිය ගැන කතා කරන්නට මං හිතන්නේ බ්‍රිස්බේන් වල ඉන්න සුදුසුම පුද්ගලයා අපේ අද මැදිරියට පැමිණලා ඉන්නවා. ඉතින් ඇයව හඳුන්වා දෙන්නට කලින් මාත් එක්ක අද මේ කතාවට සහාය වෙන දිල්ෂාන් ආයිබෝන්. දිල්ෂාන්
2: ඔකේ.
1: ඔව්, දිල්ෂාන්ව හඳුනා ගන්න ගමන් අපි හඳුනාගමු අද අපිත් එක්ක ඉන්න ඇත්තටම අමුත්‍යයක් නම් නෙමෙයි ඇය බ්‍රිස්බේන් වේදිකාවට, ක්වීන්ස්ලන්ත වේදිකාවට. ඉතින් අපිත් එක්ක ඉන්නවා උපමාලිකා සමා වෙන කරුණාසේන. ඉතින් උපමාලිකා ගැන කතා කරද්දී මං හිතන්නේ උපමාලිකා කීප අතකින් සුදුසු වෙනවා නන්දාමාලිනී අනුස්මරණය ගැන, සහායගේ ජීවිතයේ ඇය ලැබපු මේ අත්දැකීම්, ඇය ලැබපු ජයග්‍රහණ ගැන කතා කරන සුදුසුම පුද්ගලයා වෙන්න. එකක් තමා ඇය බොහොම සමීපයි නන්දාමාලිනියට. ඒ වගේම තමා ඇය කිව්ව විදිහට ඉතාමත් ළඟ ඇගේ රසිකාවියක් තමා උපමාලිකා කියලා කියන්නේ. ඊට අමතරව උපමාලිකා නන්දා මාලනිය බ්‍රිස්බේන් වලට ආපු 2013 සහ 2016 නේද උපමාලිකා? ඔව්, ඒ අවස්ථා දෙකේදීම අත්වැල් ගායනයට සම්බන්ධ වෙන්නට උපමාලිකාවට හැකියාව ලැබුණා. ඉතින් උපමාලිකා, මම ඇය ගැන මගේ අර්ථකථනය කරන්නට කලියෙන් සහ මං හිතනවා මටත් වැඩිය පුළුවන් ඒ කර්තව්‍ය කරන්න උපමාලිකාට. උපමාලිකා කොහොමද මේ නන්දා මාලනී කියන චරිතය දකින්නේ? ඇය අගය කරන්න සුදුසු චරිතයක්, ඇය අගය කරන්නට අනිවාර්යම ලක්විය යුතු චරිතයක් විදියට කොහොමද ඔබ ඇයව දකින්නේ කියන එක මං කැමතියි ඔබේ වචනයෙන් අහගන්න.
3: ඇත්තටම මේ නන්දා මාලනීය, ආචාර් නන්දා මාලනී, ඇයි මං ආදරයට කියන්නේ නන්ද අක්කා කියලා. ඇත්තටම ඇයගේ වියෝව අහන්න ලැබුණා ගමන්ම මට පුදුම දුකක්, මට දරා ගන්න බැරි දුකක්, ෂොක් එකක් වගේ එකක් ආවා. ඇත්තටම ඒ මගේ හදවතට ඇය කොච්චර සමීපද කියන එක මට ඒ වෙලාවේ හිතුණා. මේ ඇයි මේ තරම් මට මෙච්චර දුකක් ආවේ කියලා. ඇත්තටම කියනවා නම් ඇය මගේ මට දයාබර මවක්. ඇය මට ළඟම සමීපතම සහෝදරියක්. ඇය ඒ වගේම සුන්දර යෙහෙලියක් මට. එහෙමයි ඇයත් මා ගැන හඳුනවන්නේ එහෙමයි. ඇත්තටම ඉතින් මේ බ්‍රිස්බේන් වලට ඇය ආවා 3 වතාවක් විතර ආව නංගි. ඒව හැම වතාවකම මං හිතන්නේ මං බ්‍රිස්බේන් වල ඉන්න කාලේ හැම වතාවකම ඇය නැමතුනේ අපේ ගෙදර. මොකද සංවිධානය කරන කට්ටියගෙනුත් අහන් කියනවා, ඇයම කියනවලු මං ඉන්නේ මාලිලෑ ගෙදර කියලා.
1: ඊට
3: කලින් මෑ තීරණය කරලා මට කෝල් එකකුත් අරගෙන කියනවා මාලි ඔන්න මං එනවා කියන එකත් මට කියනවා. ඒ තරම් ඇයගේ හදවතට මාවත් ඇයට සමීපුණ, ඇයත් මාව සමීප කරගත්තා. ඒ ආදරය නම් කොතරම්ද කියලා මට කියන්න බෑ. ඇත්තටම මට ඇත්තම හරිම සංවේදී වෙනවා ඒ ගැන කතා කරනකොට. ඉතින් ඒ බ්‍රිස්බේන් වල ඉන්න කාලය තුලදී මං ඇයගේ දැක්ක ඒ කොච්චර තේජස් කාන්තාවක් වුණත් ඇයි හරි යකඩ කාන්තාවක් එයා එවුන් එවුනාට යගේ හදවත කොච්චර සුමටද ඒ වගේම හරි නිහතමානීකම ඇගේ සරලකම පුදුම සරල ජීවිතයක් ඇය ගත කරන්නේ ඒත් ඒ ඒතනින්ම තමයි ඇගේ සුන්දර
1: බව අපිට සරල බව ඇයා දිහා බැලුවම
3: බැලුවම පේනවා ඇගේ සරල බව ඒ වගේ තමයි ඉතින් ඒ ඒකත් එක්ක ඇය මේ කොච්චර දැවැන්ත චරිතයක්ද මේ මුළු ලංකාවෙම මුළු ලෝකෙම අපි අග්‍රගන්නේ ගායිකාවනේ අපේ ඉන්න නමුත් එයා ඒ අපි ළඟට ආවහම මේ අපිත් එක්ක ඒ එතනට එන එක ඒ ඉන්න විදිහ ගැන හිතනකොට ඇගේ නිහතමානීකමට නම් සම කරන්න කිසි කෙනෙක් මේ ලොව නෑ කියලා මට දැනුණා. ඒ තමයි මට දැනිච්ච දේවල්.
1: ඔව් ඒත් එක්කම මං හිතනවා අපිට දැන් පුළුවන් අපේ පළවෙනිම ඇත්තට මේක උපමාලිකා තමයි තේරුවේ මේ ගීතය අසමා වෙන්න අපි ඒ ගීතය පසුට තියලා මේ ගීතය ඇත්තටම විශේෂයි නන්දාමාලිනීගේ ජීවිතයේ ඇයගේ ප්‍රථම ගීතේ විදිහටයි අපි මේක හඳුන්වන්නේ ඉතින් පුදුසාදු. ඔව් ඉතින් ඒ ගීතේ අපි අහලා ඊළඟට කතාවට යමුමු.

0: මම හිතන්නේ ඒ ගීතෙන් පස්සේ මම හිතන්නේ අපි අපේ බාල කාලයට යමු. අපේ බාල කාලයටත් වැඩිය එක එකගේ තින් ඇත්තටම අත්දැකීම වෙනස් වෙනවා මේ පොඩි කාලේ. මම හිතන්නේ උපමාලිකාට ගොඩාක් ලස්සන අත්දැකීම් තියෙනවා ඇගේ ගීත ළමා ගීත සම්බන්ධයෙන්ුත්. මම එතෙන්නට එන්න කලින් නන්දාමාලිනී මම දැක්කා මේ නන්දාමාලිනී මහත්මිය එක්තරා අවස්ථාවක මේ ස්ටේජ් එකේ යා කියපු කතාවක් තමයි මේ ගීතවලට යා කොයිතරම් දුරට මේ එෆර්ට් එකක් දානවද කියන එක ඒ ගීතයේ ලස්සනට ඉදිරිපත් කරන්නට. ඒසර අර පුංචි ළමයිට ඒ ළමා මනසට හරියන විදිහට ඒ ගීතේ ගේන්න ඇය කරන කැපවීම එක වෙලාවක ඇය කියන මෙන්න මේ සින්දු ආශ්‍රයෙන් බකමූනෝ හ්ම් කියන සින්දු ආශ්‍රයෙන් උපමාලිකා ඔළුව වැනුවා. මම හිතන්නේ දන්නව කතාව උපමාලිකා කැමතිද ඒක ගැන කියන්න නැත්නම් මම ඒක පොඩ්ඩක් මං කියන ඕ එතනදී මේ ඇය කියපු දෙයක් තමයි මේ අර ඒකේ තියෙන අර හ්ම් කියන එක තියෙනවානේ බකමූනෝගේ ඒක කියන්න තයා හරිම මේ ඒක හරිම මේ එෆර්ට් එකක් දැම්ම ඒක හරි ලස්සනට කියන්න ඕන දෙයක් හින්දා කියන එක සහ එයා සහ නන්දාමාලිනී මහත්මිය සහ මල්ලිකා කහවිට කියන ඔව් එයාව ස්ටේජ් එකට ගෙන්නලා එයා ඒ දෙන ඒ සින්දුව කිය ඇත්තටම ගායනා කළා ඉතින් අන්න ඒ විදිහට අර ළමා මනසට එයා අපි දන්න විවිධ ශ්‍රාණයේ ගීත තියෙන ගායිකාවක් එක ලෙවල් එකක හිටපු කෙනෙක් නෙවෙයි. එයා නන්දාමාලිනී මහත්මිය කියන්නේ ගොඩාක් මාතෘකා වලින් ගීත ගැයූ කෙනෙක්. ඉතින් මං කැමතියි අර පොඩිම කාලට යන්නේ ළමා මනස තේරුම් අරගෙන ළමා මනසට උචිත විදිහට ගීත ගායපු ගායිකාවක් විදිහටත් එයාව හඳුනන්න පුළුවන්. එතකොට ඒ කියන ළමා කාලේ කොහොමද මේ උපමාලිකාට අදාළ වෙන්නේ? මම හිතනවා ඔයත් ඒ ෆෑන් කෙනෙක් මේ නන්දාමාලිනී මහත්මියගේ ළමා ගීතවල. අපි එතනින් පටන් ගමුක කතාව.
1: ඇත්තටම ඔව් දැන් ඒ නංගි කිව්වා වගේ ඒ බකමූණ මම ඊයේ පෙරේදාත් ඇත්තටම ඒ ගීතය මාලිකා
0: ඒක මන් දෙසරනේ මන් තුන්සරක් විතර මම එකම වීඩියෝ එක බැලුවා.
1: ඇය ඒ ඇත්තටම ඒ ළමයිට ඇගේ ඇත්තටම ගොඩාක් දූ දරුවන්ට ඉගෙනුවා මේ ඇත්තටම ළඟක් වෙනකම ඇගේ ආශ්‍රමයේ. ඉතින් ඇය ඒ දරුවන්ට ගීත ගායනා කරන්න උගන්වන විදිහ කොතරම් ඒ දරුවන්ගේ හදවත් වලට ඒව කාවදිනවද කියන එක දැනෙනවා. අපිට උනත් දෙයක් උගන්නනකොට ඒ දේවල් කියන විදිය ඇගේ තියෙන ස්වර ඇත්තටම ඒව හදවතටම කිඳා බහිනවා ඒ කියලා දෙන විදිහට. ඒ අතින් අපේ ලංකාවේ දූ දරුවෝ කොයිතරම් වාසනාවන්තද කියලා හිතනවා මේ ඒගොල්ලන්ට මේ ඉගෙන ගන්න ලැබිච්ච ගැන ඒකෙන් මෙන්නම.
0: ඔව් දේශාන්තක් මොන හරි අදහසක් තියෙනවද ඒක ගැන කියන්න?
2: අතෝෂෙමක්ක දැන් ළමා කාලේ ගැන ගත්තොත් මම කියන්නේ අපි අර මං හිතන්නේ අර පොඩි කාලේ ආපු හා හා හරි හාවා සින්දු ඉඳන් අපි දන්නේ නැති වුණත් ඇය තමයි ගායනා කරේ මේ සින්දු කියන කාලේ ඉඳන් අපි ඇයගේ සින්දු ඇත්තරම අහලා තියෙනවා පොඩි දවස්වල මේ ගායිකාව කවුද කියලා දැනගන්නත් කලින්. ඉතින් මට හිතුණා ඇයගේ ළමා කාලය ගැනත් පොඩ්ඩක් මතක් කරන්න මේ වෙලාවේ ඇය කොච්චර ඒ කියන්නේ දරිද්‍රතාවයෙන් නමුත් ඉතාමත් ශක්තිමත් ලෙස ඇයගේ පොඩි කාලේ සිට ඇය උස්මහත් වෙච්ච කෙනෙක් නම දිනෙක් ඉන්න පවුලක මම හිතන්නේ. ඉතින් දැන් ඇය දවස් දිනක මම වේදිකාවක කතා කරද්දී ඇය කියනවා ඇයට පාසල් යන සපත්තු දෙකක්වත් තිබුණේ නැහැ තාත්තට අරන් දෙන්න.
0: එයා ප්‍රසිද්ධ ඒවා
2: ඒ කියන්නේ ඇය ඇයගේ නිහතමානීත්වය තවත් අහවුරු වෙන තැනක් තමයි. ඒ කියන්නේ ඇය අතුරු සිදුරු නැතුව ඇයගේ කතාව ඒ කියන්නේ හංගන් නැතුව ප්‍රසිද්ධිය කියන්න පුළුවන් ඇයට ඉතාමත් හොඳ ජීවින ගමනක් තිබුණා. ඉතින් ඇය කියනවා ඇය අර කට්ටා සෙරප්පු දෙකක් දාගෙන තමයි ඉස්සර පන්තියට එන්නේ. ඉතින් ළමයිනුත් එයාට විහිළු කරනවා අන්න
0: කට්ටයනවා
2: කිය කිය. ඔව් ඉතින් කොහොම හරි ඊට පස්සේ ඇය කියන ඇයගේ ගුරුවරිය තමයි ඇයට සපත්තු දෙකක් අරන් දීලා අර ගිහිල්ලා ගුවන්විදුලියේ අර කරුණාරත්න බෙසේකර කියලා කෙනෙක්ට බාර දෙනවා. ඇය හිතාමත් දක්ෂ කෙනෙක් මෙන්න මෙයා හරිම දිප්පත් නමුත් හරිම දක්ෂයි අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් එතනින් මං හිතන්නේ ඇය පටන් ගත්ත ගමන තමයි ඇය අර ගුවන්විදුලියේ ඔහොම ගායනා කරන අවුරුදු ගානකට පස්සේ මං හිතන්නේ අමරදේව ශූරීන් ඇයව අඳුනාගෙන ඇයට අවස්ථාවක් දෙනවා. මං හිතන්නේ ඔහු කරන පළවෙනි වර චිත්‍රපටයේ ගායනා කරන මම ඒකේ විස්තර උපමාලයක්කට ගායනා කරන්න දෙන්නා. ඒ වුණාට එතනින් එහාට ගියාම එතකොට එයා තවත් කියනවා එයාට ඊට පස්සේ නිකන් ඒ දවස්වල රියැලිටි ෂෝස් වගේ තිබ්බ මොකද්ද මේ එයාෂිප් ගීත තරංගාවලිය කියලා එයාලගේ තිබ්බ රියැලිටි ෂෝ එකකට එයා සම්බන්ධ වුණා කියලා. එතකොට එතනින් එයා ෆයිනල් කියන්නේ අවසන් දෙදෙනාට ඇවිල්ලා තියෙන්නේ නන්දා මාලිනියන් සහ වික්ටර් රත්නායකශූරි. එතකොට ওই දෙන්නගෙන් නන්දා මාලිනී ජයග්‍රහණය කරලා එයාට හම්බ වෙලා තියෙනවා බොම්බේ යන්න අවස්ථාවක් ඉන්දියාවේ මේ තෑග්ග විදිහට. ඉතින් එයාලගේ අර දුප්පත්කම කොහොමද කියනවා නම් එයා තාත්තට කියලා තියෙනවා ඒ වෙලාවේ අපිට බොම්බේ යන්න අවශ්‍යතාවයක් නැහැ තාත්තේ, අපි මේ බොම්බේ යන ගමනේ මුදල් ටික අපි ඉල්ලගමු කියලා එයා ගිහිල්ලා ඒ තෑගේ මුදල් ටික තමයි අරගෙන තියෙන්නේ. එතකොට ඇයගේ පියා ඒ වෙනකොට අර ඇඳුම් මහන කෙනෙක්. එතකොට ගෙදරට ලයිට් තිබිලවත් නැහැ, ගෙදරට විදුලියවත් නැහැ. ඉතින් මෑ කියනවා ඒ සල්ලි අතර හම්බෙච්ච සතුරට ඇය පියාණන්ට මුලින්ම අර අඟුරු ස්ත්‍රික්කයක්ෙන් පාවිච්චි කරපු පියාට එයා ඉලෙක්ට්‍රික් ගෑනේ කරන්ට් විදුලියෙන් වැඩ කරන ස්ත්‍රික්කයක් අරන් දීලා තියෙනවා, සහ ගෙදරට විදුලිය නැති හින්දා විදුලිය අරන් තියෙනවා. එතකොට ඔය දෙක තමයි ඇයගේ පළවෙනි තෑග්ගෙන් ඇය කරගෙන තියෙන. ඉතින් එතන එහෙම තමයි ඇය ඒ ගමන ආරම්භ කරේ. ඉතින් ඉතාමත් අර තරුණයෝ විදියට උත්සාහ කොච්චර උත්සාහවන්තද කියලා අපිට හිතෙනවා ඒ ගමන.
3: දිල්ෂාන්ගේ මේ කතාව අහන් ඉන්නකොට මට මතක් වෙන්නේම නන්දා මාලිනිය අප රටේ විවිධ කාලවලදී විවිධ ස්තරයන් මේ විදිහට බලාත්මක කරා. දැන් දිල්ෂාන්ගේ කතාවෙන් කියවෙන්නේ කොහොමද යෞවනය ළමයින් සහ අපි යම්කිසි දෙයකින් අපි ස්ට්‍රගල් කරනවා නම් අපි යම්කිසි දෙයකින් අපි පීඩාවට පත් වෙලා තිබෙනවා නම් කොහොමද ඒ සියල්ල බිඳගෙන අපි ඉදිරියට යන්නේ කියන ඒ මොටිවේෂන් ස්පීච් තමයි එයා ගොඩක් වෙලාවට කරන්නේ. ඒ වගේම තාරුණ්‍යයට, ඒ වගේම රටේ විවිධ අවස්ථාවලදී ඒ අවැසි හැමතැනම කලාකාරණයක් විදිහට ගීතයෙන් සහ ඇයගේ දායකත්වය උපරිමයෙන්ම රටට දායාද කරපු ශිල්පිනියක් තමයි නන්දා මාලිනී කියලා කියන්නේ.
0: ඔව්, ඒ හැඳින්වීමත් එක්ක මං හිතනවා මේ අපේ ඊළඟ ගීතයට යන්නට පුළුවන් කියන එක. උපමාලිකා, අපි ගීතේ හඳුන්වා දෙන්න කලින් අපි පොඩක් පදපේලි දෙකක් වගේ කියමුද ඒකේ?
1: හොඳයි.
0: ගීතේ කවුද? දියමන්ති කියන චිත්‍රපටයේ නේද 1976 ඕ හරි ලස්සන පදවැල් තියෙන ගීතයක් නේද මගිතා සුමලිකා.

0: Let's continue celebrating Multicultural Queensland Month. The Multicultural Festival at Eat Street Markets is this weekend, from the 21st to the 23rd of August, celebrating our communities with workshops, kids' activities, and more. Also, there will be plenty of food so you and your family can enjoy a wonderful weekend. The Multicultural Festival at Eat Street Markets is done in partnership with the Queensland Government. For more information, check out Multicultural Affairs Queensland's Facebook and Instagram. Radio 4EB is proudly supporting Multicultural Queensland Month. See you there!
1: SSI's World of Cultures returns to Logan on Saturday the 29th of August at Kingston Butter Factory. Join thousands of people from across the community for an unforgettable celebration of culture, food, music, connection, and a spectacular fireworks finale. Discover the many cultures that make Logan one of Australia's most diverse and vibrant communities. Entry is free. Visit ssi.org.au and search World of Cultures for more information and registrations.
2: ඔබ නැවතත් එක්වන්නේ දේශේ යශෝ රාවය විසින් අපට දායාද කළ ඒ සියලු දායාදයන් සඳහා කෘතගුණ දක්වන්න සඳහා අප අද කරන විශේෂ ඉරිදා අරුණැල්ල සමගයි.
3: ඔව්, අපි ඔය දැන් අහපු ගීතයේ ඇය කියනා වගේ ගංගාවක්සේ ගලා බසිනු මැන නිරන්තරයෙන් සිනාසිසි මේකයි අයයා අපිට කියන්නේ. ඉතින් එයාගේ නන්දා මාලනී එතුමියගේ ජීවිතයේ අපි දකිනවා දුෂ්කර කාල පරිච්ඡේද පහු කරමින් අයත් අර මැණිකක් උපමට්ටම් වෙනවා වගේ ක්‍රමක්‍රමයෙන් සංගීතයේ දැවැන්තයන්ගේ ආශ්‍රය ලබාගෙන ඇය අපේ ලංකාවෙම ලංකාවම නියෝජනය කරන හඬක් බවට පත් වෙනවා. ඉතින් මේ හඬ එක එක සංගීත දරයන්ගේ සෙවනේදී වඩාත්ම විචිත්‍රත්වයට පත්වෙනවා. අමරදේව ශූරින් අර දිල්ෂාන් කිව්වා වගේ එයාගේ රන්මුතු දුව චිත්‍රපටයේ පළවෙනිම ගීතයෙන්, ඒ වගේම තමා චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මඟ පෙන්වීමෙන් නන්දා මාලනී මේ එතුමිය බොහොම දිදුලන චරිතයක් බවට, සංගීත ශ්‍රේෂ්ත්‍රයේ නමක් තියෙන චරිතයක් බවට පත්වෙනවා. ඉතින් අපි අර මුලින්ම කිව්වා වගේ ඇය ගීත, විවිධ ශ්‍රාණයේ ගීත ඉදිරිපත් කරන ගායිකාවක් විදිහට අපි හඳුනා ගන්න අතරම ඇයගේ සමහර ගීත ඇල්බම සිහිවටනයක් විදිහට, සිහිවටන විදිහට අපේ ජීවිතවල තාමත් සදාතනික විදිහට රැඳී තියෙනවා. මං හිතන උපමා සිහිවටනයක් විදිහට, සිහිවටන විදිහට අපේ ජීවිතවල තාමත් සදාතනික විදිහට රැඳී තියෙනවා. මං හිතන උපමාලිකා

0: මම මට මං ඇත්තටම ඇයගේ මං පුංචි කාලින්දලම ඇයගේ මේ එක එක ගීත ගයන ගීත කැසට් පට පුංචි කාලින්දලම මම එකතු කරනවා. ඇත්තටම ඒවා මම ලංකාවේ ඉඳලා මං ඉස්සලම කැනඩාවට ගියේ ඒ ටික ඔක්කොම මං කැනඩාවටත් අරන් ගියා. කැනඩාවෙ ඉඳලා මෙහාටත් ගෙනවා. ගෙනහල්ලා තියාගෙන ඉන්න අතර තමයි ඇය මෙහේ ඇවිල්ලා බිස්බේන් අපේ නිවසේ නවතිනවා කතා කරන අතරේ මම ওই ටිකත් අරගෙන නන්දක්කට පෙන්නුවා. නන්දක්ක මෙන්න බලන්න මට පවන කැසට් එක තියෙනවා මේ කප්සුව හස්කල් කැසට් එක කිව්වන්. එයාට පුදුම සතුටක් දැනුණා. මේවා උපමාලී ඔයා මේ බලන්න මේවා කොච්චර පරිස්සම් කරලා තියන් ඉන්නවද කියලා.
1: මම හිතන්නේ ගායකයෙකුට ගායිකාවකට ලැබෙන්න පුළුවන් උපරිම ගෞරවය තමයි රසිකාවියන් සහ රසිකාවියක් ඒ වගේ කැපවීමක් ඒ වගේ දෙයක් කරන එක කියන එක. ඉතින් එයා
0: එතකොට මේක හරිම විනෝදකාමීනේ. ඉතින් ඒතර අපිත් එක්කිනකොට අපිත් එක්ක බැලලා අපේ තැනම එයා ඉන්නේ. කොච්චර තේජවන්ත කාන්තාවක් වුණත් එයා එතනට මේක අපි දාලා බලමු උපමාලි කියලා ඒවා දාලා ඒවා අහලා මේවා හොඳටම තාමත් වැඩ කරනවා කියලා පුදුම සතුටක් ලැබුවා. ඇත්තටම එයා එතකොට එදා ඒ ෂෝ එකේ රෑන ගිරා ජෝඩුවයි කියන ගීතය ඒ සංගීතය අධ්‍යක්ෂණය කරේ රෝහණ ධර්මකීර්ති. ඒ කට්ටියමත් අපේ ගෙදර ඔක්කොමලා ඉන්නේ මුළු සංගීත කණ්ඩායමයි. නන්දා මාලිනි යනකොට එයා ඕනි ඒ කට්ටියම අපේ ගෙදර එක්කරන් එනවා මේ උපමාලිලා ගෙදර ඔක්කොටම ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒ වෙලාවෙත් ඒ සින්දු ඒ කැසට් පටයෙන් දාලා ඒ ගීත ඒකත් එක්කම ඇය ගායනා කරා. මට පුදුම සතුටක් දැනුණා ඒ වෙලාවේ.
1: මම හිතන පාර්ශ්ව දෙකම හරියම සතුටක් ලැබපු අවස්ථාවක් වෙන්න ඕනේ රසිකාවක් විදිහට ගායිකාවක් විදිහට නන්දාන මාලිනී මහත්මියත්. ඉතින් දැන් අර කියපු කාරණේ තමයි අය විවිධ ශාස්ත්‍රවල ගායන කුසලතා සහ ගායනය සම්බන්ධ විෂයන් වල එයා පරතරයට ගිහිලා තියෙනවා. විවිධ විෂයන් තමන්ගේ ගායනාවලදී භාවිතා වෙලා තියෙනවා. ඉතින් මං කැමති මේ දිල්ෂාන් පැත්තට හැරලා දිල්ෂාන්ටත් අත්දැකීම් සහ දිල්ෂාන්ටත් ඇති මතකයක් නේද?
2: එච්චර වාසනාවක් තිබුණේ නෑ අපි
1: තාමත් ඒකේ ගීත තියෙන හින්දා වහන්න පුළුවන්
2: ඉතින් එහෙම මූණට මූණ ඇතු මේව හැම වෙලාවෙම වාසනාවක් ලැබුණේ නෑ. නමුත් අර මම කියන්න දැන් ඒ කියන්නේ ඇගේ ගීත ගායනා කිරීම ගැන අපි කතා කරන හින්දා ඒ කියන්නේ ඇය අර හඬකට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එකට ඉතාමත් කදිම නිදසුණක්. ඒ කියන්නේ මම මේක කොහොමද කියන්නේ ඒ කියන්නේ ඇය යුගයක් අවදි කරා කියලා අපි කියනවා ඇගේ හඬින්. නමුත් ඊටත් එහා ඇයගේ හඬ පරම්පරා ගණනාවකට තාමත් වලංගුයි. ඒ කියන්නේ ඇය එදා අපේ අම්මලා තාත්තලාගේ කාලේ අහපු ඒ රසිකත්වය අද අපේ තරුණ පරම්පරාවේ ඇයගේ සින්දු වලට තාම තියෙනවා. ඕකට මම හොඳ නිදර්ශනක් ගන්නම් අක්කේ මේ ලංකාවේ අර රියැලිටි ෂෝ එක විනිශ්චය මණ්ඩලයේ ඉන්නකොට දැන් තරුණේ තාරුණ්‍ය සංගීතයේ හොඳ නමක් තියෙන කෙනා තමයි ශිහාන් මීරංග. එතකොට ඔහු විසින් ඇයගේ ඒ හඬට තියෙන තැනට මේ වගේ අර දෙයක් කියනවා. ඒ කියන්නේ ඔහු කියනවා සාමාන්‍යයෙන් තරුණ අද කාලේ ඉන්න සංගීතයක් ඒ කියන්නේ අපි මියුසිකල් ෂෝ එකක් වගේ කරන කෙනෙක් සාමාන්‍යයෙන් සීට් 1000ක් 1500ක් පුරවන්න කොච්චර මහන්සියක් ගන්න ඕනද කොච්චර පිරිවැයක් දාන්න ඕනද මාස 3-4ක් කැම්පේන් එකක් කරන්න ඕනේ. එතකොට ලොකු සෙටප් එකක් කරන්න ඕනේ සවුන්ඩ්ස් බලන්න ඕනේ. එතකොට යාලගේ කස්ටියුම්ස් බලන්න ඕනේ ලයිටිං ඩාන්සර්ස් ඔය හැම දෙයකටම කොච්චර දහන්සියක් දරලාද ඒගොල්ලෝ ඒ සීට් 1000 දාන්ති ඒ ටිකට්ස් ටික විකුණන්නේ. නමුත් ඔහු කියනවා හඬකට තියෙන ශක්තිය සහකර්ෂණය කොච්චරක තියද නම් නන්දා මාලිනියන් වගේ කිසිම පාටක් නැති තාමත් චාම් කොණ්ඩේ පැත්තට පීරපු කෙනෙක් ඇවිල්ලා ඒ ස්ටේජ් එක මැද්දේ වාඩි වුණාම අර සීට් වල මිනිස්සුන්ට ඉඩ නැහැ වාඩි වෙන්න. පොර කාලා ගෙදර ආපහු ගෙදර යනවා ඉඩ නැතුව. ඉතින් ඒ වගේ තැනක් තමයි ඇයගේ හඬට තිබ්බේ. එතකොට ඇයි හඬ අවදි කරගන්න ඒ කියන්නේ ඒ දවස්වල තිබ්බේ නැහැ මේ ඔටෝ ටියුන්වත් එඩිටිංවත් තිබුණේ නැහැ. කියන්නේ හැමදේම මහන්සි වෙලා කැප වෙලා තමයි ඒ දේවල් කරන්න ඕනේ. ඉතින් සද්ද බද්ද නැතු මේ සවුන්ඩ් ප්‍රූෆින් කියන දේවල් ඒ කාලේ තිබුණේ නැහැ. ඉතින් ඇය කියනවා මහා රෑ සමහර දවස්වලට අර කුරුල්ලන්ගේ සද්දය හැනක නවතිනකන් ඉන්නවලු ඒගොල්ලෝ රෙකෝඩ් කරා. ඉතින් ඒ වගේ සුන්දර කටුක නමුත් කරපු කැපකිරීමට මං හිතනවා ඇය ඉතාමත් මිනිසුන්ගේ ලොකු ගෞරව ආදරයකට පත් වුණා
1: කියලා කියන එක. ඔය දැන් ওই කතාව ඩිල්ෂාන් කියද්දි මට මතක් වුණ දෙයක් තමයි මේ මං එයාගෙන මේ අහපු හඬ පටයක තිබුණා. රන්මුතු දූවේ ගීතය ගායනා කරද්දී අවුරුදු දෙකකට කලින් තමයි ගීතේ මං හිතන ගායනා කරලා තියෙන්නේ චිත්‍රපටයට
2: එන 62
1: 62 දී. ඉතින් මං හිතනවා අර ඒ කැපවීම, ඒ තාක්ෂණ

0: නේ හැම දෙයක්ම එක්ක ඒක ඇත්තටම ලොකු දෙයක් ඒ වගේ ගායිකාවන් ඒ වගේ කැපවීමක් කරන එක ඒ වගේ අන්තිමට හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන කියන එක සහයගේ ප්‍රථම චිත්‍රපටය කියන එක. ඉතින් ඒත් එක්ක මම දකින දෙයක් තමයි අර කැපවීමත් එක්ක අර හඬ පෞරුෂය ගැන කතා කරපු හින්දා ඩිල්ෂාන් අර බොහොම සරල චාම් කාන්තාවක් නමුත් ඒගේ හඬ පෞරුෂය කියන එකට සම කරන හරිම අමාරුණ මේ වෙන කිසි කෙනෙක්ට.
1: ඇයට ඇයටම ආවේනික අර ශෛලියක්
0: තිබුණා.
1: එතකොට ඇය ඇය ඇය කියනවා කියන ඇය සින්දුවකට ආවේශ වෙනවා කියලා. ඒ
0: කියන්නේ
1: ප්‍රීම සාධාරණයක් හැම වචනයකටම පණ පොවන්න ඇය ඇය විශේෂයෙන් කැප වෙනවා මහන්සි වෙනවා. ඉතින් ඒ හැම දෙයකම ප්‍රතිඵල තියෙනවා.
0: ඔව්. ඉතින් උපමාලිකා මම අහන්න කැමතියි මේ ඇගේ ඇත්තටම මේ කැපවීම කොහොමද දැන් බ්‍රිස්බේන් වලත් ෂෝස් කීපයක් කළානේ. මං හිතන්නේ උපමාලිකා මේ අර බෑග්ග්‍රවුන්ඩ් සිංගර් කෙනෙක් විදිහට මේ සහභාගී වුණා.
2: සහභාගී වුණා. ඇත්තටම ඉතින් ඇය අපිට දුන්නෝ ආදර්ශය තමයි. අපි ඇත්තටම අපේ ගෙදරමයි මේ ප්‍රැක්ටිස් ඔක්කොම කරේ අත්වැල් ගායනෙන්. ඉතින් අපිට ඇත්තටම ඇය කියලා දුන්නේ තමයි සින්දුවකට ආවේශ වෙන්න ඕනේ, ගීතයක් ගායනා කරන්න එකට ආරූඪ වෙන්න ඕන. ඒ ඒ ඒ හැඟීම් ප්‍රකාශනයක් තමයි මේ ගීතය කියන්නේ. ඒ හැඟීම ප්‍රකාශනය කරන්න ඕනි කියන එක තමයි අපිට ඇත්තටම දුන්න අවවාදය ගීතයක් ගායනා කිරීමේදී. ඒවා තමයි අපි ඉගෙන ගත දේවල් අයගෙන්.
0: ඔව්. ඊට අමතරව උපමාලිකා අපි කොහොමද දකින්නේ යාගේ දැන් මේ එතුමියගේ පළවෙනි චිත්‍රපටි ගීතේ තමා මේ අපි ඊළඟට ප්ලේ කරන්න යන්නේ ගලන ගඟක ජීවිතය කියන එක. මේක මං හිතන්නේ අර ජීවිතය ගැනම කියපු ගීතයක්ද කියලා මට හිතෙනවා. ඒක බොහොම සරල වචන තිබුණට ලෝකේ කියන එක
2: මිහිරපත ආදරේ.
0: අපි පොඩි කොටසක් පස්සේ කියමු මේ කතාවෙන් පස්සේ.
2: මේ ඇත්තටම ඇය මේ ගීතය ගායනා කරන්නේ නාරද
0: දිසාසේකරයන් සමග.
2: ඒ ගීතය තමයි ඇය සිනමා
0: අවතීර්ණ වෙන්නේ නේද?
2: ඔව්, ඒ ගීතයෙන් තමයි. ඉතින් ඇයි එතනදිත් ඉතින් ඇත කුඩයි අතර මේ කාලේ යා කියන්නේ. ඉතින් ඒ අමරදේවස තමයි
0: අරුදු 20 ගණන් වලමල වගේ නේද?
2: අරුදු 20 ගණන් 62 නේ.
0: ඔව්. අර අර කතා අපි හිතන අපි කලින් කියපු එක යාට ඇත්තටම අර මැණිකක් උපදවනවා වගේ ගොඩක් වාසනාවන්ත කාන්තාවක් විදිහටත් මම දකිනවා. එයාට පුළුවන්කම ලැබුණා අර මේ සංගීතයේ පතාක යෝධයන්ගේ සෙවණේ ආශ්‍රය ලබා ගන්න නේද? මම හිතන්නේ
2: හරිම වාසනාවන්ත කාන්තාවක් ඇත්තටම පුංචි තැනක ඉපදිලා යයි කියන්නේ. ඒකයි අර මැණිකක් උපමට්ටම් කරා වගේ ඇයට ඒ අවස්ථාවන්
0: නොකඩව ලැබුණා නේද? ඒක විදිහට ඇගේ දක්ෂතාවයේ වාසනාව මේ සියල්ලම කැටි වුණා.
2: සියල්ලම කැටි වුණා ඇයට ඉදිරියට යන්නට. ඕ
0: හොඳයි, අපි පද පෙළ කීපයක් අහනවද? ගලන ගඟක ජීවිතේ

0: அந்த புவத் பசுது தரும
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දීර්ඝ කරන විසදවන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ බද්ධතියේ උන්නතිය වෙනුවෙන් බවයි. එය පුද්ගලික හෝ කණ්ඩායමක් ඉලක්ක කර නොව රටේ පොදු යහපත උදෙසා ගන්නා තීරණයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එෙහිදී අවදානමක් ගැනීමට තමන් බිය නොවන බවයි ජනාධිපතිවරයා අවධාරණය
2: මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්නයි මම යන්න ලෑස්ති වුණේ. මම මේවවල වාඩි වෙන බලාගෙන අපිට නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති වුණේ. මුදු උදාහරණ කියන පාස්කු පරීක්ෂණේ පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. ඒ අවදානම් හමුවේ මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතාම හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. වරප්‍රසාදය කියන එක සීමාව කොතනද? ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණ ඇතුලේ කරන ඕනම වෙනස්කම. ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබා දීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මම උපරිම උත්සාහ කරා මේක තනි පුද්ගලයේ කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් නොවන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් සලකන්නේ මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්වයේ සිට තව තත්වයකට පරිවර්තන කිරීම.
1: කෙසේ වෙතත් මෙම හමුවෙන් පසු එහි පාර්ශ්ව කර්මිකු වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා තවත් පාර්ශ්වයන් ගණනාවක් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පමණක් පළමුව මාධ්‍යයට නිකුත් කර තිබූ අතර පසුව නීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අදහස් දැක්වීම පමණක් මාධ්‍යයට නිකුත් කර තිබුණා. මෙවැනි පසුබිමකේම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව මාධ්‍යයට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජනාධිපති මාධ්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණා. එවැනි පසුබිමක පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මෙලෙස මාධ්‍යයට කරුණු දක්වා සිටියා.
3: අපි දැන් දෙකක ඉන්නේ. නීතිඥ සංගමයේ හැටියට මේ සංශෝධනයට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි හේතු දක්වලා තියෙන්නේ. මෙතන නායකයන් අතර විද්වතුන් අතර වෙනසක් තියෙනවා නම් අදහස්වල අපි කතා කරලා සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ මොකද්ද ඇත්තටම හොඳ කියලා. අපි විතරක් නෙවෙයි මහානායක හාමුදුරුවෝ United Nations කියන්නේ ඒක හුඟක් බලවත් ආයතනයක්. අපේ නීතිඥ සංගම් විනිසුතුමල්ලගේ සම පිටරට සියලු දෙනාම දැන් කියන්නේ මේක කරන්න එපා කියලා. ඉතින් මේ අවස්ථාවේ සංශෝධන කරන්න ඕනේ කියලා කියන්නේ ආණ්ඩුව විතරයි. මම ඒ වෙලාවේ කෙලින්ම කිව්වා ජනාධිපතිතුමාට අවදානම් ගන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ රටේ සංවර්ධනය, සමජාත්‍යන්තර සම්බන්ධතා, අමාත්‍ය මණ්ඩලය පත් කරනකොට, පාර්ලිමේන්තුවට නියෝජක කට්ටිය යෝජනා කරනකොට අවදානම් ගන්න වෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ උතුම් සංකල්පයක්. ඒ ස්වාධීනත්වයට පහරක් අවදානමක් එනවා කියන්නේ එතන ඒක මිතනේ කවදාකවත් නොකළුත් දෙයක්. අපි දන්නවා ඒක ජනාධිපතිතුමායි කිව්ව. ජනාධිපතිතුමා හිතනවා නම් මෙතන අවදානමක් තියෙනකොට ඒකම උත්තරේ මේක නොකළ ඉන්න.
1: මේ අතර එම සාකච්ඡාවේදී පළ වූ අදහස් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
4: ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ඉතාමත් ඕනෑ කර්මෙන් උනන්දුවෙන් යුහුසුලුව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනයකට ලක් කරන ප්‍රතිපත්ති දියත් කරමින් සිටි. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන වෙනසට කිසිසේත්ම ජනවරමක් ලැබිලා නැහැ. මේ විධායකය තමන්ගේ ගෝලබාලයින් කණ්ඩායමක් සමග අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල කරන ම්ලේච්ඡ මරුපහරක් හැටියට අපි මේ විශ්‍රාම වයස වැඩි කිරීමේ ක්‍රියාවලිය හඳුන්වන්නට කැමතියි. ඔබ මේ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ කොට සමූල ඝාතනයකට ලක් කිරීම. අපිට ඇහෙනවා අවදානමක් අරගෙන මේ ක්‍රියාව කරන්න කියන ප්‍රකාශය. හැබැයි අවදානමට මුහුණ දෙන්නේ රටේ 120%.
5: රටක තියෙන ජනතාව පීඩා කරන පාලනයක් නම්, දූෂිත පාලනයක් නම් ජනතාවන් කලබල වෙන්න ඕන, සටන් කරන්න ඕන. රටක තියෙන්නේ ජනතාවගේ පාලනයක් නම්, අලුත් ගමනක් යමින් තිබෙනවා නම්, එවැනි ගමනක් යදී මතුවෙන දුෂ්කරතා එක්ක පොරවදමින් තමන් දිනාගත්තේ ආරක්ෂා කර ගැනීමට ජනතාව සමත් වෙනවා. සමහර දේවල් කරන්න ගියාම අවදානමක් ගන්නම වෙන නිසා හොඳ දේ සඳහා අවදානමක් ගන්නවා නම් ඒ අවදානම් අරගෙන හොඳ දේ කරන එක තමයි වැඩි.
1: මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභ්‍යාචනාධිකරණයේ වෙනසුරුවරු වරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් 22 වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 50 කෙටුම්පත සහ 15 උසාවිවල විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන 50 කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව ඕනෑම අයෙකුට අධිකරණයට යාමට සතික කාලයක් හිමිවන අතර එම පෙත්සම් විභාග කර දින 3ක් 21ක් ඇතුළත කාලය තුළ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තම මතය පාර්ලිමේන්තුවට දැනුම් දිය යුතු වෙනවා. රට හිතන හැටි මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී යම් පසුබෑමකට ලක්ව 50% දක්වා අඩු වී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව 15%කින් පාලයාමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. පසුගිය පෙබරවාරි මාසයේදී ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% වූ බවත් එය මැතිවරණයෙන් පසු ආණ්ඩුවට ලැබුණු ඉහළම ජනතා අනුමැතිය බවත් එම ආයතනය පැවසුවා. එසේම රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව ජනතා මතය තියුණු ලෙස අඩු වී ඇති බවත් ආර්ථිකය යහපත් වෙමින් පවතින්නේ යැයි විශ්වාස කරන පිරිස 42% දක්වා අඩු වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සිය වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම වසර අගවන විට එල්නිනෝ තත්ත්වයේ ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90% දක්වා ඉහළ ගොස් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ වසර 75ක් තුළ ඇති වූ එල්නිනෝ තත්ත්වයට වඩා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් මෙම වසර අවසානයේදී අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා මෙලෙස අදහස් පළ කළා.
6: ඕලිය පුරවකතන විශේෂයෙන් ගත්තොත් නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනුවට පුරවකතනය කරනවා මේ එල්නිනෝ තත්ත්වය ශක්තිමත්ව වර්ධනය වේවි කියලා. ඒකේ මේ අවුරුද්ද අවසන් වෙනකම් 90%කට වඩා සම්භාවිතාවකින් කියන ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කාලයේ මේ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට පත් වෙලා තියේවි කියලා. අපි ගත්තොත් ඕෂන් නිනෝ ඉන්ඩෙක්ස් අපි එල්නිනෝ තත්ත්වය මනින්නේ ONI කියන ඉන්ඩෙක්ස් එකෙන්. ඒ අගේ ගත්තොත් එහෙම දැන් මේ වන විට පහුගිය මාස 3 කියන්නේ මැයි ජූනි ජූලි මාස 3 අගේ මේ වන 1.4 ධන 1.4 වගේ පෙන්නනවා සෙන්ට්‍රිගේට් අංශක. අපි දන්නවා එල්නිනෝ තත්ත්වයක් කියන්නේ මේ අගේ ධන 0.5ට වඩා වැඩි නම් අපි කියනවා එල්නිනෝ තත්ත්වයක් කියලා. ඒ වගේම ධන 1ට වඩා වැඩි නම් අපි කියනවා ප්‍රමධ්‍යස්ත නැත්නම් මොඩරේට් එල්නිනෝ තත්ත්වයක් කියලා. පහුගිය මාස 3 අතර මේක 1.4ක් වෙනනවා. නමුත් අර්ථ දැක්වීමත් එක්ක පහුගිය මාස 5ක අපි මේක සලකන්න ඕනේ. ඉතින් පහුගිය මාස 5ක සලකනකොට තාම 1.4ක් කියලා කියන්න බෑ. කොහොම වෙතත් දැන් මධ්‍යස්ත මට්ටමක එල්නිනෝවත් තියෙනවා. ලංකාවට බලපෑම අඩු වුණාට මේ වන විට ලෝකයේ විවිධ කලාපවලට මේක එක එක ආකාරයට බලපානවා. නෝවා ප්‍රෙඩික්ෂන් සෙන්ටර් එක මේ වෙනුවට පුරවකතනය කරනවා. එන 69% සම්භාවිතාවකින් කියනවා මේ ඇතිවන එල්නිනෝ මේ 26-27 ඇතිවන එල්නිනෝ අර අවුරුදු 75ක පහුගිය අවුරුදු 75ක එල්නිනෝ සංසිද්ධීන් වලට වඩා ඉහළ තා ප්‍රබල එල්නිනෝක් වීමට 69% සම්භාවිතාවක් තියෙනවා.
7: මේ දශක ගණනාවක් අපේ සිත් සතන් ගීතයෙන් පිනවූ ගීතයෙන් නැලවූ අපිව ආනන්දයෙන් ප්‍රක්ෂණාවට රැගෙන ගිය ඒ ගීත යශෝරාවේ නන්දාමාලිනී. අපි නැවතත් අරුණැල්ලේ නන්දාමාලිනී උපහාර වැටසටහනත් සමගයි මේ. ඉතින් සන්ධ්‍යා, මේ නන්දාමාලිනී මගේ ජීවිතයේ මතකයන් එකතු කරගන්නවා නම් මට ඇයව මුලින්ම නන්දාමාලිනී කියන ඒ ගීත ඇගේ ගීත අහන්න ලැබෙන්නේ හඳමාමා කියන කැසට් පටින්. ඒ කියන්නේ 1980 ගණන් වල මං හිතන්නේ නිකුත් වුණා හඳමාමා කියලා කැසට් පටයක්. ඉතින් අපි කුඩා අවදියේ සිටින දරුවන් විදිහට අපි බොහොම ප්‍රියමනාපයෙන් සහ බොහොම ආසාවෙන් අහපු කැසට් පටයක්. මොකද ඒක සින්දු විතරක් නෙමෙයි, ඒ හැම සින්දුවකටම එතුමිය කතාවක් කියනවා, පසුබිම් කතාවක් කියනවා. ඉතින් ඒව තුලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ කොහොමද පරිසරය කොහොමද මනුස්සයන් සමග හැඩගැහෙන්නේ, ඇඳබැඳ ගැමෙන්නේ, එතකොට අපි කොහොමද යහපත් පුරවැසියෙක් වෙන්න ඕනේ, ළමයෙක් වෙන්න ඕනේ. ඒ වගේ ගොඩාක් උපදේශාත්මක ගීත ඇයි අපේ ජීවිත කාලය තුළ අපිව හොඳ පුරවැසියෙක් කරන්නට, අපිව එඩියුකේට් කරන්නට, අපිව එම්පවර් කරන්නට ඇය විසින් උත්සාහ දරලා තියෙනවා. ඉතින් මම කැමති පොඩ්ඩක් ඇයගේ ඒ හඬ අවදි කරන්න.
8: හඳහාමී ගීත එකතුව ඇරඹෙන්නේ ආනන්ද රාජකරුණා කිවිඳුන් රචනා කළ උදය නැමැති පබැඳුමෙන්.

0: ඒ හැඳින්වීමත් එක්ක මං හිතනවා අපි පොඩ්ඩක් ඇයගේ ඇයට ලැබුණ ගරු බුහුමන් සහ ඇගේ ඇගීම් ගැනත් පොඩක් කතා කරන්න ඕනි කියන එක. මහිතනය ඇය සරසවි සම්මාන 11 වරක්කට අධික සංඛ්‍යාවක් ලබාගෙන ජනාධිපති සම්මාන 8කට වැඩි ප්‍රමාණයක් ලබාගත්ත කෘතහස්ත ගායිකාවක්. ඉතින් එයාගේ නන්දා මාලිනියගේ ළමා ගීත වගේම ඊට පස්සේ ඇය ගයපු සමහර ගීත චිත්‍රපටි වලින් අපිට අහන්නට බලන්නට හැකියාව ලැබුණා. මන් දකිනවා ඇය ඊටත් පසු කාලීනව මේ ටෙලිවිෂන් එකට ඇවිල්ලා එතකොට එතනත් ඇයට පුළුවන්කම ලැබුණා ඒ තියෙන ව්‍යුහයත් අතික්‍රමණය කරන්නට. ඉතින් මට මං හරිම කැමති ගීතයක් තමයි ඇයගේ මේ අහස ගුගුරා කියන ගීතය. නදීක ගුරුගේ සංගීතවත් කරපු සහ සුමිත්‍රා රාහුබද්දගේ පදරචනයෙන් එලි දැක්කුණ ගීතයක්. ඒක අර අහද්දි මං හිතන්නේ ඕක මේ මුලින්ම මම පොඩි කොටසක් නදීක ගුරුගේක්ම කියනවා ඇහුණට පස්සේ මේ අපි දෙන්න මං හිතන්නේ මේක දවසක් කතා කර කර ඉද්දි මං කො මෙන්න මෙහෙම ගීතයක් තියෙනවා අහලා තියෙනවද කියලා අපි ඒක දාලා බලද්දි අර අහස ගුගුරා කියද්දි අර ගුගුරන සද්දය මට ඇහුනේ එයාගේ නන්දා මාලිනියගේ වචන වලින්. ඇගේ ඒ භාවමය හැකියාවෙන් තමයි මම ඒක මුලින්ම අඳුරගත්තේ. මෙච්චර ලස්සනට මේ අහස ගුගුරන විදිහට මේක කියන්නේ කොහොමද කියන එක. ඉතින් මං හිතනවා හරිම ලස්සන ගීතයක්. අර අපි කිව්වා වගේ ඇය තරම් ආදරේ විවිධ පැතිකඩ හරිම ලස්සනට විචිත්‍ර විදිහට ඉදිරිපත් කරපු ගායිකාවක් නොමැති තරම්. ඉතින් මේ අර ආදරේ බොහොම නිදහස් බව හිතන ගමන් ආදරේ තියෙන බොහොම පවිත්‍ර ගැන පවිත්‍රත්වය ගැන හිතන ගමන් සහ ආදරේ තියෙන බැඳීම් ගැන බොහොම ලස්සනට කියන ගමන් එයා මේ ගීතයේදී මෙන්න මෙහෙම එකක් කියනවා. මේ ආලයක් නැති තැන තාලයක් නැති විජිතයකදී කටු ඔටුනු හැර යමු කියන එක. ඔටුන්නක් දැම්මට ඒ ඔටුන්න වැඩක් නැහැ. කාලයක් අපි ආදරෙන් සිටි සතුරු මතකේ විතරයි අපි මේ අරන් යන්නේ. ඉතින් මේ ගීතය මං හරිම ආස ගීතයක් පද රචනාව වගේම නන්දා මාලිනියගේ ඒ කටහඬත් හින්දා මං හිතනවා අර කිව්වා වගේ දැන් බුද්ධික පටන් ගත්තා ළමා කාලයේ ළමා ගීත. දැන් මෙතනදී අපි කියන මේ ආදර ගීතය සහ බිඳ වැටීම් විරහව වගේ දේවල්. උපමාලිකාගේ මේ මං දන්නවා සින්දු ලිස්ට් එකක් තියෙනවා අපිට වෙලාවත් මදි. උපමාලිකාගේ ආස ගීතයක් මොකක් හරි තියෙනවා නම් අපිට පොඩ්ඩක් කියන්නකෝ ඒක මොකද්ද කියලා.
1: මම ගීතයට මම ආස කරන්නේ මේ ඇය ඇත්තටම මේ ගීතේ ගයලා තියෙන්නේ අපේ රටේ සාගතයේ ඉන්න දූදරුවන් වෙනුවෙන් පිටරට ගිය කාන්තාවන් වෙනුවෙන් මෙහෙවරට ගිය මේ ගීතය තමයි විලක්ුණත් මම කොටසක් කියන්නම්. විලක්ුණත් නිල්දිය පිරි විලක් නොවේ, මලක්ුණත් සුවඳක් ඇති මලක් නොවේ, සඳක්ුණත් 15ක සඳක් නොවේ, රටක්ුණත් මගේ රට වැනි රටක් නොවේ. ඒක ඉතින් අපිටත් අදාළයි මේ ගීතය. අතරම මේ ගීතය ඇයි ගායනා කරේ ඒ අම්මලා වෙනුවෙන්, ඒ අම්මලා මෙහෙවරට ගිහිල්ලා දූදරුවන් වෙනුවෙන් ඒගොල්ලෝ වැඩ කරලා එන දුක්බරිත ජීවිතය ගැන තමයි මේ ගීතෙන් කතා කරන්නේ. එතකොට ඒ ළම දූදරුවන් වෙනුවෙන් පිටරට ගිය අම්මලා තාත්තලා කිව්වා ඒක අපිටත් අදාළ වෙනවා. අපිත් ඇත්තටම රටක් උනත් මගේ රට වෙන රටක් නොවේ කියන එක මගේ හදවතට කිඳා බැහැලා තියෙන දෙයක්. මම ජීවත් වෙන කැමැතිම මගේ රටේ. ඉතින් මම මේ ගීතයට හරි ආසයි. ඒ ගීතේ එතකොට අන්තිමට කියනවා හීනෙන් මගේ රටේ නිදියන හැමදාම කියලා. ඇත්තටම අපි තාමත් හීනෙන් නෙවෙයි හදවතින් හැමදාම අපේ රටේ තමයි නිදියන්නේ.
0: අපිට ලොකු බොන්ඩ් එකක්
1: තියෙනවා. ලොකු බොන්ඩ් එකක් තියෙනවා අපේ රටත් එක්ක, අපේ මේ ගීතයත් එක්ක, මේ අපේ මේ ඇත්තටම මේ අපේ සංස්කෘතික ජීවිතේ හැඩගස්සන්නේ අය ගොඩක් ගීත ගියා. අපේ වින්දන ජීවිතේ හැඩගස්සන්නේ අය ගොඩක් ගීත ගායනා කරා. ඒ වගේම මනුෂ්‍යත්වයේ ලෙස දියුණු මානුෂ්‍ය සිතුවිලි ඇති කරන්න අය ගීත ගායනා කරා. අය ගීත ගායනා නොකරපු දෙයක් නැති තරම්. ඒ නිසා මට මේ ගීතය ඇත්තටම හරියටම හදවතට වැදෙන ගීතයක්. අපිත් තාම හීනෙන් අපේ රටේ නිදින නිසා
0: ඒක ඇත්ත. ඒක බොහොම මං හිතන්නේ හරිම අපිට හිතට දැනෙන අර ඉමෝෂනලි අපි ඒක හැමදාම ඒක අපි අත්දකින්න දෙයක් නේද?
1: අපි මේ රටවල ජීවත් වුණාට අපි හැමදාම අපේ රටටනේ ආදරේ කරන්නේ. අපි මෙච්චර මේ ගීතයට බැඳිලා ඉන්නෙත් ඒකනේ අපේ සංස්කෘතික මේ දේවල් වලට
0: නිසා. ඔව්, දේශාන් මනහරි එකතු කරන්න තියෙනවද?
2: මං හිතන්නේ මමත් එකඟයි යකේ දෙයට. මොකද ඇය අර ආදරය කියන ප්‍රේමය වගේ අර ඒ වගේ මාතෘකාවලට පමණක් ලඟුණ ගායිකාවක් නෙමෙයි. ඇය ඒ කියන්නේ ජාත්‍යාලය, ඒවක සමාජ ඒ මිනිසුන්ට කතා කිරීම, සමාජයට කතා කිරීම, සමාජයේ කාලීන ජනතාවගේ අත්දැකීම් ඒ පිළිබඳව වචනයෙන් කියනවට වඩා ඒක ඉතාමත් රසවත් විදිහට ගීතයකට ඇතුළත් කර ඇය ඒක සමාජගත කරා. ඉතින් මං හිතනවා ඇයගේ වියෝව ඒ ඒ ඒ අතින් බැලුවොත් කලා ලෝකයට පුරවන්න බැරි අඩුවක් වෙයි. නමුත් අර ඇයගේ හඬ අපි අතර ගොඩාක් කාලයක් තව රැඳේ කියලා මං හිතනවා. ඉතින්
0: ඔව් මං හිතනවා දැන් ඒ විවරණයත් එක්ක ඒ බැඳීමත් එක්ක නන්දාමාලිනියගේ තවත් මං කැමති ගීතයක් මං පොඩ්ඩක් කැමති මේ වෙලාවේදී මේ සඳහන් කරන්න. ඉතින් මට මේක පොඩ්ඩක් මං හිතන්නේ ෆීල් වුණා එයා ඇත්තටම මේ අප අතරින් සමුගෙන ගියා කියන එක දැනගත්ති. මං ආස ගීතයක් තරුද නිදන මහරය කියන ගීතය. ඒකෙ තියෙනවා නිදමි මහද නිති නැහැ මතක පොතේ කඳුලින් කටුගෑ කවි කියවෙයි මහරය කියන එක. ඉතින් අර අපි කිව්වා වගේ ආදරය සම්බන්ධව මේ මං හිතන්නේ ඒක ඒ සංගීතය කරපු පුද්ගලයන්ට වගේම ඒ පදවැල් ලියපු රචකයන්ටත් මං හිතන්නේ මේ යම්කිසි ලොකු දෙයක් ඔවුන් කළා මේ ගීත අපිට අහෙන්නට ලැබෙන්න සලස්වන්න ඇගේ කටහඬින්. එතනදී ඉතින් මම දකින දෙයක් තමයි අර හැම වෙලේම එයාගේ ගීතවල වල අර පරිසරයත් එක්ක සම්බන්ධ කරන අර ගලන ගඟක ජීවිතය කියන ගීතයේ දුනත් ජීවිතේ මේ ගලන ගඟක් වගේ ඉතින් හිමීට ගලාගෙනනවා. සමහර වෙලාවට ඉතාමත් ප්‍රචණ්ඩව ගලාගෙන යනවා. ඉතින් අපිට ඒ වගේ නොඑක් නොඑක් අවස්ථාවන් වලට මුහුණ පාන්නට සිදු වෙනවා කියන එක. ඉතින් මේ වගේ මං හිතනවා ගොඩාක් ගායන වලදී ඇයට ඉස්මතු කරන්නට පුළුවන් වුණා ඒ ගායනාවේ තියෙන ප්‍රධානම විෂය, ඒ ගායනාවේ තියෙන ප්‍රධානම අදහස. ඉතින් මං හිතනවා අද මේ දවසේ අපි ඇය වෙනුවෙන් පැයක් කියන කාලේ ඉතාමත් කෙටි අපිට ඇයගේ සංගීතය ගැන කතා කරන්න, ඇයගේ මෙහෙවර ගැන කතා කරන්නට. ඉතින් අවසාන වශයෙන් මං අහන්න කැමති උපමාලිකාගෙන් මේ දුරකට ආපු ඇය ගැන උපමාලිකාට මොන වගේ කෘතවේදීත්වයක්ද පෙන්වන්න තියෙන්නේ සහ මොන වගේ අවසාන වශයෙන් මතකයක්ද ඇය සහ ඔබ අතර තියෙන්නේ කියන එක දැනගන්නට කැමතියි.
1: ඇත්තටම ඇය වෙනුවෙන් කොතරම් කතා කළත් කතාව ඉවර කරන්න බැරි තරමට ජීවිතේ දේවල් තියෙනවා කියන්න. ඇත්තටම ඉතින් මට අන්තිම මොහොතේ අන්තිම අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ සංගීතයේ ස්වර්ණමය යුගය නිමා වුණා කියලා ඇය අප දාලා ගියා. ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම මං ඒ වෙනුවෙන් අපි මේ ඇත්තටම අද ඇය උපන් දිනය ඇයගේ හත් දවස වෙන්නේ සිකුරාදා 28 වෙනිදාට. අපි ඒ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මට යන්න බැරි වුණා ඇයගේ ෆියුනරල් එකට. ඒ නිසා බණක් කියලා පිරිකර පූජ කරන්න ශ්‍රී ලංකා රාමයේ අපි වැඩපිළිවෙලක් ලෑස්ති කරලා තියෙනවා සිකුරාදාට කැමති අයට.
0: සියලු දෙනාටම
1: ආරාධනා කරනවා. ඔබ සංගීතයට කැමති අයට, කැමති අයට ආදරය කරන සෑම දෙනාටම ආදරය කරනවා. හවස 7 ඉඳලා 8 වෙනකන් ශ්‍රී ලංකා රාමයේ අපි පණ දේශනාවක් කරනවා.
2: ඉතින් මමත් අවසාන වශයෙන් ඉතින් මම ප්‍රාර්ථනා කරන අපේ බුද්ධිකය සඳහන් කරා වගේ ඉදිරි පරපුරේ පොඩි දුව දරුවන්ටත් ඇයගේ ගීත අසලා ඉතාමත් ඒ ගීතවල තියෙන ඒ හොඳ අර්ථවත් දේවල් අරගෙන යාලටත් ඉතාමත් හොඳ ගීත රසාස්වාදයක් ලබන්න අවශ්‍ය දේවල් ලැබේවා කියල මම කියමින් ඉතින් මමත් අද බාර කරන්නම් වැඩසටහන ඉවර කරන්න සන්ධ්‍යාවකට.
0: ඔව් මං හිතන්නේ අපි අවසාන අධීරයට ඇවිල්ලා තියෙන්නේ බුද්ධික. අපිට
3: සමුගෙන යන්නට කාලයයි. ඉතින් අද ඉරිදා අරුණැල්ල තුන්කල් වැජපුනා වූ ඒ සොරොයේ අවසන් ගෞරවනීය බුහුමන සඳහායි අපි වෙන් කළේ. ඉතින් නන්දා මාලනිය ඔබ එදත් අදත් හෙටත් මතුවටත් අප සිත් සතන්තුට එකසේ වැජබේවි. ඔබේ කටහඬ තවදුරටත් අප රටේ සමාජයේ ඉදිරි පරම්පරාවන් ආනන්දෙන් ප්‍රඥාවට රැගෙන යාමට උපකාරයක් වේවි ඔබට. අමාමහා නිවන් සුව.